0: Lanka Radio, deine singalesische Radioshow auf Radio Darmstadt. Jeden Samstag von 13 bis 15 Uhr auf 103,4.
1: 103,4. Germanien, Megwanatek Banne, Lanka Radio, Vedasatanai.
2: Your kind of music, all day, all night, right here on your one and only station.
3: Ekasiya tunai hatra FM nalikawen api guwangata karanne ne me Juli Palawindasita api guwanata ekkwanne DAB nemathi navina taakshane yatite DAB ken digital audio broadcasting ekin me nisa obata puluwan apita samandenna digital broadcasting DAB nathnam ape supurudu antarjala nalika walin radiodarmstadt.de සහ lankaradio.lk යන වෙබ් අඩවි වලින්
4: අදවතට සමීපතම හඳින් හැම සෙන්සුරා දවසක්ම ඔබ හමුනේ ලංකා රේඩියෝ වීකෙන්ඩ් ෂෝ එකයි මේ ඔබ එකතු වෙලා ඉන්නේ මම රංජන්
5: හැමදාමගේ අදත් ලස්සන දහවලක හිත නිවන සංගීතයකට අරගෙන අපි ඇවිල්ලා ඉන්නවා හැබැයි අද දවස ටිකක් විශේෂයි මොකද අපේ මැදිරියට ඇවිත් ඉන්නේ අපේ හදවත් වලට තදින්ම දැනුණු ගීත ගණනාවක් කියපු හරිම ආදරණීය ගීත රචකාවෙක්.
4: අනිවාර්යයෙන්ම නීකා වචන වලින් මැජික් කරන්න පුළුවන් ගීතයකට පණ දෙන්න පුළුවන් අපූර්ව නිර්මාණකාරිනියක් අපි ආදරෙන් පිළිගන්නවා ගීත රචකා රිස්මීනා සමින් අපේ මැදිරියට අපි දුරකථනයෙන් මැදිරියට කිව්වට වැඩක් වෙන්නේ නැහැ අපි දුරකථනයෙන් තමයි ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ. ආයුබෝවන් රිස්මීනා.
5: ආයුබෝවන්. කොහොමද රිස්මීනා මේ දවස්වල වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ?
6: මේ දවස්වල නම් එකක් විවේකී සුවයෙන් ඉන්නවා. ඒතර ඉන්න ලියපු නිර්මාණ ගොඩක් එන්න තියෙනවා.
5: හොඳයි අපි ඒ ගැනත් කතා කරමු. ඒ වගේම රංජන්
4: අපේ අසන්නන්ට පුළුවන් රිස්මීනා ඇයටම විශේෂ වූ ගීත රචනා කලාව ගැන ඒ ගීත පිටපස තියෙන නොකියු කතා ගැන දැනගන්න අපේ WhatsApp අංකය මතක් කරන්නම් මේ වගේම දුරකථන අංකය මතක් කරන්නම් අපේ WhatsApp අංකයට ඔබට පුළුවන් WhatsApp කරන්න එහෙම නැත්නම් අපේ දුරකථනයට කතා කරන්න පුළුවන් එහෙම නේද නීකා?
5: අනිවාර්යෙන් රංජන් දැන් ඉස්සර අපිට දුරකථන අංකයයි WhatsApp අංකයයි දෙකම එක අංකයක් තිබුණේ නමුත් දැන් අපි ඒක වෙනස් කරලා තියෙනවා ඒක අපේ ප්‍රේක්ෂකයන්ට මතක් කරන්න ඕනේ. ඉතින් අපිව අහගෙන ඉන්න ඔයා ජර්මනියේ ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් 0.6.1.518.7000 කියන අංකයෙන් අපිට කතා කරන්න දුරකථනයේ. ජර්මනියෙන් පිට ඉන්න කෙනෙක් නම් 0.0049 ඉදිරියෙන් යොදලා 61.52.83 කියන අංකයෙන් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් මේ දුරකථන මාර්ගයේ. WhatsApp නෙමෙයි. WhatsApp අංකයක් අපිට වෙනම තියෙනවා. 0.0049/152/247/76/748. මම නැවත මතක් කරන්නම්. 0.0049/152/247/76/748. ඉතින් ඔයාට පුළුවන් WhatsApp කරන්න අපිට ගීත ඉල්ලීම් සහ ඔයාට මොනවා හරි අහන්න තියෙනවා නම් රිස්මීනාගේ ඔන්න අවස්ථාව තියෙනවා ප්‍රශ්න යොමු කරන්න.
4: Ab dem 1. Juli haben wir UKW-FM-Betrieb eingestellt und dann senden wir Kunstflick oder jetzt auch exklusive über DAB online. Bleibt alles wie gewohnt. Über radiodarmstadt.de und lankaradio.lk konnten ihr jederzeit uns hören. Bei Fragen oder Feedback schreibt uns gerne an info@lankaradio.lk. හොඳයි අපි මුලින්ම ගීතයක් මන් සෝදාගත්තා උරේස රවිහාරි ගායනය කරන්නේ දෑස වසා. මේ ගීතේ විශේෂත්වයක් තියෙනවා ඒ කියන්නේ මේ ගීතයට සංගීතය සපයන්නේ නවරත්න ගම්මගේ. රිස්මීනා මොනවද මේ ගීතය ගැන කියන්න පුළුවන්?
6: ඒ තමයි මගේ පළවෙනි ගීතය.
4: ඔව්
6: පළවෙනි ගීතය කියන්නේ ඒක ඇතර මට හීනයක් වටේ මුලින්ම කවි ගීතය ලියන්නේ හිටේ.
4: ඔව්
6: පළවෙනි ගීතය කරන්න නවරත්නතාවට අරගෙන ඉතිපුවාම ගීතම පදල පහක් විතර අරන් ගියා. ඒකෙන් තෝරගත්තු එක තමයි ඔය.
4: හොඳයි අපි ඒ දැන්
5: ඒ ගැන වැඩි දුරටත් කතා කරමු ගීතය අහලා ඉන්නාට පස්සේ.

0: lankaradio.lk.
1: Hari.
2: එහෙම ලියන්නේ ගීත රචනා කරන්න කියලා කක්කේ ඉන්නවා. ඒත් මම දෙකටම කරන්නේද කියලා විනා කියලා අන්වර්තනා. මේක තමයි එදා 17 පිටරණ තමයි ලියුවේ. ඒක 17 වගේ කාලේ නะ. FB page එකක් තිබ්බ මගේ තඹුළු තිබ්බා කියලා.
1: මොකද මේ page එකේ නම?
2: අතළු සිත්ත.
1: අඳුරු සිත්තම්
3: තාම නේද පේජ් එක
2: තාම නැහැ ඊට පස්සේ කවුරු හරි රිපෝට් කරලා ඒක අයින් වුණා ඒ කියන්නේ මම මගේ නම වෙන අය දෙලිහිතර තිබ්බා පළවස්ලා 34 දානක් විතර හිටියා දැන් වැට කවියක් එහෙම ලියලා දැම්මොත් එහෙම ප්‍රතිචාර ගොඩාක් හම් වෙනු දෙන්නේ පොට් ලයික් 1000ක් විතර වැටලා තියෙනවා ඒක උදව් කමෙන්ට් කරනවා එහෙම ඒක ලොකු තපිටක් ලැබුවා මම
1: ක්‍රිස්මිනේ පේජ් එක Facebook එකේද තිබ්බේ
2: Facebook එයා ඒක කීපයක් කරලා තිබ්බයි දැන් ගෙදර නිකන් ස්ටුඩියෝ එකකින් නෙමෙයි රැපිහිනෙන් කියලා පද දැන් ඊට පස්සේ ඒක කරලා මට වීඩියෝ එකක් කරලා එවලා තිබ්බා ඒක දැක්කම තමයි මට ගොඩක් ආසාවක් ඇති වුණේ මේ ගීතයක් කරන්න ඕන කියලා
1: දැන් ගීත කීයක් විතර ඔයා ලියලා තියෙනවද
2: දැනට තියෙනවා 32ක් විතර පෙර හදපුවා තව 20ක් 25ක් විතර ලියලා දීපුවා තියෙනවා තව ඉන්න තියෙනවා
3: ඔව් අපි නවත්තපු තැනින් තව පොඩ්ඩක් කතාව ඉදිරියට අරගෙන යමු අපි කතා කරමු උරේෂා රවිහාරිට ඔයා ලියපු ගීතය ගැන ඔයාගේ පළවෙනි නිර්මාණය කියලා කිව්වා අපි ඒ ගැන තව චුට්ටක් කතා කරමු
2: ඔව් ඒ කියන්නේ පළවෙනි සම්බන්ධ අය අපේ කරනවා යාතුරු කරනවා ඊට පස්සේ එයාගේ මාර්ගයෙන් තමයි එයා තමයි යොමු කරේ නවරත්න සභාවට යන්න කියලා ඔත්තේ මායි මේ මහත්තයයි දෙන්නම ගියා අරගෙන ගියපුවාම නවරත්නස බලලිවලා මේ පදවල පහක් විතර අරන් ගිහින් තිබ්බා ඒකෙන් බලලා කිව්වා මේක කරමු කියලා ඊට පස්සේ ඒ වෙලෙම තර්පිනාල් මේ ඊට පස්සේ කිව්වා මම ඔක්කොට වඩා ආස මේකට කියලා මොකක්ද කිව්වා මුස්ලිම් එහෙම වෙලත් ඔයා මේ තරම් ලස්සනට ලියලා තියෙනවා
1: කියන්නේ
2: වචන එහෙමත් හරියට හරියට අගය කරා. ඉතින් ඒ අගය කිරීම තමයි මට තව තවත් ලියන්න උනන්දු කරේ කියලා මට හිතෙනවා.
1: එතකොට
2: මේ ප්‍රවීණයන්ගේ
1: ලැබුණ ආස්වාද පොල් පිළිතුරු නේද ඒගොල්ලෝ අගේ කරගෙන ඔයාගේ ලියන රචනා ගැන ඒ වචන ගැන මොකද මුස්ලිම් එක්කම හරි අමාරු සිංහලෙන් වචන ලියන්නේ ඒ වුණාට ඔයාගේ ගීත හරි ඔයත් එක්ක කතා කරනකොට අපිට දැනෙන්නේ නැහැ ඔයා මුස්ලිම් කියලා මුස්ලිම් වුණත් අපි සිංහලෙන් කතා කරන අපි සියලු දෙනාමිනේ ලංකාවෙනි රිස්මිනා මගේ තව ප්‍රශ්නයක් තියෙනවා ඔයා ඇයි මේ උරේසා රවිහාරි තෝරාගන්නේ නැත්නම් ඔයාට නවරත්න ගම්මගේ කිව්වද නැත්නම් ඔයා හිතලා තෝරාගත්තද
2: මම උරේෂාගේ කටහඬට හරි ආසයි ඒ වෙලේ මේ කිව්වා මේ අපි මේක උරේෂාට දෙමුද කියලා හුවා ඉතින් මම සතුටු වුණා
1: ඔව්
2: සෑම තමයි කතා කරේ සෑම තමයි කතා කරලා සම්බන්ධ කරගත්තේ
1: එයා ඒ ගීතේ හොඳට ගායනා කරනවා ඒ වගේම සංගීතයත් හොඳයි පදමාලාවත් හොඳයි අඩුවක් නැහැ කියන්නේ මේ ගීතය ගැන එහෙම නේද නීකා?
2: එතන
3: අනිවාර්යෙන් අනිවාර්යෙන් උරේෂාරා විහාරි කියන්නේ ඉතින් ආයේ ඒ ඒ දක්ෂතාවයට සමකරන දක්ෂතාවයක් නෑ. ඇයට තියෙන වෙනම වෙනම කටහඬක් වෙනම ආරයක්.
1: ඔව්.
3: ඉතින් ඒක රිස්මිනාගේ පදවැලොත් එක්ක එකතු වුණාම තවත් සම්පූර්ණ වෙනවා.
1: ඇත්ත වශයෙන්ම ගීතයක් ලියන එක වෙනස් කලාවක් නේද රිස්මිනා? ඒ අභියෝගෙ මුලින්ම දැනුනේ කොහොමද?
2: ඔව් ඒක

0: මොන වගේ හැඟීමක්ද දැන් මේ කියන්නේ දැන් ඔයා ගීතේ රචනා කරනකොට ඔයාට ඒකේ අවුට්පුට් එක බලන්න හම්බ වෙන්නේ නැහෙනේ. ඒ කියන්නේ ඔයාගේ හිතේවත් නැති අවුට්පුට් එකක් නේ මේ එන්නේ. ඊට පස්සේ කොහොමද ඒක ඔයාට ෆීල් වුනේ මේ ෆයිනල් ප්‍රොඩක්ට් එක අහනකොට, ෆයිනල් සොන් එක අහනකොට?
1: මුලින්ම පටිගත කිරීමට ගියපුවාම පුරේෂා කැලේල හිටියා. එයා ගීතේ ගායනා කරද්දී ඇත්තටම ඒ මතක් ඒ ටික මතක් වෙද්දි ඇත්තටම දැනටත් හරිම ලොකු සතුටක් දැනෙනවා. මේ එයා ගීතේ ගායනා කරද්දී ඒ සතුටෙත් මට කඳුරුත් ආවා. මට විතරක් නෙමෙයි, අර මගේ යාළුවත් ආවා මාත් එක්ක, දීපශිරණි. එයාට කඳුරු. ඉතින් ඒ තරම් සතුටුයි. ඉතින් මගේ ජීවන සහකරු ජයසෝම අබේරත්න, එයයි මගේ ආදු කින්ද තමයි මට ඒ අවස්ථාව උදා වුනේ. ඉතින් මම ස්තුති කරනවා තාම. ඒක මට කීනයක් වගේ පළවෙනි ගීතය.
0: ඔව්, මම පොඩි පෞද්ගලික ප්‍රශ්නයක් අහන්න ස්මිනා. දැන් ඔබ විවාහ වෙලා ඉන්නේ සිංහල කෙනෙක් එක්කද?
1: ඔව්.
0: හරි, මට ඇත්තට මේ ප්‍රශ්නෙට තමයි ඊළඟට එන්න උවමනාව තිබුණේ. නමුත් අපි මේ ප්‍රශ්නේ පොඩ්ඩක් පසුවට කල් දාලා
2: අපි හරි ආසයි දැනගන්න ගීත රචකාවියක් විදියට ඔබට මේ වචන ගලා එන්නේ කොහොමද? සුභා දාමර නැත්තම් ආදරේ නැත්තම් සමාජයේ දක්න සිදුවීම්ද?
1: ඒ සියල්ලම කිව්වොත් හරි, ඒ සුභා දාමර විදිහට මම හරි ආසයි පරිසරයට හරි ආදරේ අනිවාර්යයක් හම්බුනාමත් යන්නේ කොහෙද සුන්දර දැන් හොයාගෙන අපි දෙන්න ඇවිදින්න යනවා. ඉතින් ඒ වගේම ඒ වෙලාවලටත් අදහස් එනවා. ඒ සමාජය දකින සිදුවීම් ආදරය වේදනාව සතුට ඒ හැම දෙයක්ම හදවතට තදටම දැන් වෙලාවක තමයි ලියවෙන්නේ.
2: හොඳයි, අපි සමන්දමු තවත් ගීතයකට. ඔයා ලියපු මේ අනුරාධ අබේසිංහ මේ ගීතය ගායනය කරන්නේ සඳ පහන් කියන ලාකුළු නේද? සඳ පහන්
1: ලකුළු ගැයි.
2: ඔව්, ඒ ගීතයට විශේෂ යමක් තියෙනවද කියන්න ඔයාට?
1: ඔව්, මේකේ අර මට එස්ටිකේ ලියන කාලේ සමහරු අර කමෙන්ට් කරනවා ඉන්නවනේ,
2: ඔව්
1: බොලතේව ලියනවා කියලා දාලා ගොඩක් අය හොඳයි කියන්නේ. බොලතේව ලියනවා කියලා දාලා තිබ්බාම මම ඔකට ටිකක් අර ටික පරිශීලනය කරලා ටිකක් වචන ටිකක් හොයලා
2: දැම්මා.
1: තාලි වල ඒක තේරුමත් එක්ක දැම්මා. ඉතින් ඇත්තටම ඕක සුන්දර ගීතයක්. මේ මගේ ගොඩක් ගීත වලට සංගීතය සපයලා දෙන අනුරාධ අබේසිංහ මහත්මයා මේ ගීතේ යාගේ කඳින් මහ කයපු එක.
2: හොඳයි, අපි සමග මේ ගීතයට

0: හොඳයි රන්ජන් මට දැන් ප්‍රශ්න දෙක තුනක්ම ඇවිල්ලා තියෙනවා රිස්මිනාගෙන් අහන්න. ඒ හින්දා මම ඔයාගෙන් පොඩි ටයිමයක් ඉල්ලනවා මේ රිස්මිනාගෙන් මට මේ ප්‍රශ්න ටික අහන්න දෙන්න කියලා. හරිද?
1: හරි හරි.
0: පළවෙනි දේ මට හිතෙනවා රිස්මිනා කියන්නේ අභියෝග බාර ගන්න කෙනෙක් කියලා. මොකද ඔයා ඒ ඉස්සෙල්ලා සඳහන් කළා ෆේස්බුක් එකේ ලියද්දී ඔයාට කමෙන්ට්ස් වැටුණක් කියලා මේ බොළඳ විදිහට ලියනවා එහෙම කියලා. එතකොට ඔයා ඒක අභියෝගයක් විදිහට අරගෙන තමයි මේ ටිකක් මම පරිණත විදිහේ ගීතයක් මට කියන්නේ මට මේකත් කරන්න පුළුවන් කියන ඒ අභියෝගය බාර අරගෙන ඔයාගේ අතින් හොඳ නිර්මාණයක් බිහි වුණේ. ඒ වගේ මොනවා හරි ජීවිතයට සම්බන්ධ අභියෝගාත්මක සිදුවීම් වලදී ලියවිච්ච සාර්ථක ගීත නිර්මාණ තියෙනවද?
2: ඔහු එකක් තමයි මේ ටීවී එකේ නිවුස් වලට මම දැක්කා මේ තාත්ත කෙනෙක් දුවගේ ගෙදරට යනවා. ගෙදරට ගියාම දුව ගෙදරට ගන්නෙ නැතුව තාත්ත එළවනවා. ඉතින් ඒ නිවුස් එකේ නිවුස් වලට පෙන්නකොම ප්‍රවෘත්ති වලට පෙන්නකොම මට ඇත්තටම හරි දුකයි. දුක හිතුණා මගේ තාත්ත නැති වෙලා තාත්ත නැතුනේ අනිත් පයේදී ගෑනු ළමයි කියන්නේ තාත්තට ගොඩක් කිට්ටුයිනේ. ඉතින් මේ කොහොම හරි මට ඒක හිතට වැදුනා. ඊට පස්සේ මම ඒකට ඉංග්‍රීසි ලියුවා ඇටි වැටි ඇඩි පිටි කියලා. ඒකින් කිව්වේ මේ පොඩි කාලේ වැටි වැටි ඇඩි දිනකොට තාත්තා අත දෙනවා මේ ඇඩි දින්න. ඒුණාට තාත්තා වයසට ගියාම තාත්තා බලාගන්න කෙනෙක් නැහැ කියන එක තමයි ඒක නියන්තරේ මේ ඒක මම ලිව්වේ වැඩිහිටි නිවාසෙ කියන තාත්තගෙන්ගේ ඇඟීම. සමහර කතා මම අහලා තියෙනවා මේ අම්මව ගෙනිහිල්ලා තියාගන්න ගෙදර තාත්තව වැඩිහිටි නිවාසෙක හොත්තනවා. මොකද අම්මව තියාගන්නේ තමන්ගේ ළමයින්ව බලාගෙන.
1: ඒ ගීතය
0: මට හිතෙනවා මේ රංජන් මේ සාමාන්‍යයෙන් කාන්තාවන් ගීත රචිකාවියන් අපේ ලංකාවේ සෑහෙන්න දක්ෂ රචිකාවියන් ඉන්නවා. එතකොට දැන් ගොඩක් වෙලාවට කාන්තාවක් විදිහට ගීත ලියනකොට එයාලා හරීම සංවේදී. කියන්නේ ගැහණු කෙනෙක් ජීවිතේ දිහා බලන විදිහ, එතකොට සෝබාදහම දිහා බලන විදිහ, හැඟීම් දිහා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් පිරිමි කෙනෙකුට සාපේක්ෂව. එතකොට දැනෙන සංවේදී බව මට හිතනවා ගැහණු කෙනෙක්ගේ වැඩි කියලා. රිස්මිනාගේ අදහස මොකද්ද මේ ගැන? කොහොමද ඔයාට ගීත ලියද්දී දැනෙන සංවේදී බව ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ?
2: ඔව් ඇත්තෙන්ම ඒක එහෙම තමයි. මේ ඉතින් අපි සමබරව ගීත නිර්මාණය කරන්න ඕනේ නැත්නම් කියයි අර අඬනෙහි සින්දුමනේ කරන්න කියලා. ඒ වගේ කියන්නත් පුළුවන්. ඒ කියන්නේ වේදනාව විතරක්ම දෙනවා කියලා. ඉතින් මේ ඇත්තටම මගේ තව සින්දුකුත් තියෙනවා මගේ රන් කැටියෝ කියලා. ඒකෙදිත් මම ගත්තේ ඔය වගේ මාතෘකාවක් තමයි. ඒක බබාලා නැති කෙනෙක්ට තමන්ගේ බබාව හදාගන්න බබෙක්ව හදාගන්න දුන්න අම්මා කෙනෙක් කතාවක්. ඒ වගේ මේ කාන්තාවන්ට දැනෙන සංවේදීතාව වැඩි විදිහට මටත් තිබෙනවා. මේ හින්ද තමයි වගේ කීකල යන්නේ කියලා.
1: ඒ කියන්නේ අපිව කපලා දාන එතනින්ම නේද?
0: නෑ. නමුත් අර පිරිමි කෙනෙක් ලෝකෙ දිහා බලන විදිය සහ එයාලට හැඟීම් දැනෙන විදිය එක ගත්තහම කාන්තාවන් හරීම සංවේදී. මේ සංවේදී තැන්වල මට හිතන වෙලාවකට ඌමනාවට වඩා සංවේදී දෝ
1: වෙනවද?
0: ඔව්. තව ප්‍රශ්නයක් මට අහන්න හිතුණා. ඔයා දැන් මේ ඉස්මතු කරපු හින්දා මේ කාරණය මේක පොඩ්ඩක් පෞද්ගලික ප්‍රශ්නයක්. සමහර විට මේ ඒ කියන්නේ ඕපදූපයක් විදිහට නෙවෙයි. මම කැමති දැනගන්න ඒ කියන්නේ අපි දන්නවා දැන් ඔයා මුස්ලිම් කාන්තාවක්. ඔයා හැදිලා තියෙන පරිසරය එක ගත්තහම අපේ සංස්කෘතීන් දෙකක්. දැන් ඔබ විවාහ වෙලා සිටින්නේ සිංහල බෞද්ධ නේද? සිංහල බෞද්ධ නේද හස්බන්ඩ්?
2: ඔව් ඔව්
0: ඔව්. සිංහල බෞද්ධ කෙනෙක් එක්ක. එතකොට ආගම් දෙකක්, ජාතීන් දෙකක්, කල්චර්ස් දෙකක්. එතකොට දැන් සමාජයෙන් සමහර බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතකොට ඔයාට කොහොමද මේ චොයිස් එක, ඒ කියන්නේ මේ තීරණය ගද්දී කොහොමද ඔයාට ඒක බලපෑවේ? ඒ සම්බන්ධයෙන් මොනවා හරි ගීත රචනා කරලා තියෙනවද? මොකද ජීවිතයේ විශාල සිදුවීමක්.
1: ජාතින් දෙකක් අතර ඇති වෙන සම්බන්ධයක් ගැන
2: දෙකක් අතර එකක් ලියුවා. ඒක එකක් තියෙනවා මේ තීර්ති ප්‍රස්කල් මහත්මයා ගායනා කරපු ගීතයක්. ඒ හැරින්ද ඉතින් ඒක නිකන් ආදරය ප්‍රේමය පිළිබඳව ගීතයක්. ඒක නැහැගීමක් ඇති වෙන ඒ හැරින්ද එහෙම
1: හොඳයි. අපි ඊට පෙර සමන්දමු ඔයා කිව්ව වැටි වැටි ඇවිදින ගීතයට අපි දැන් සමන්දමු. මේ ගීතය ගායනය කරන්නේ ආනන්ද තිලක් බණ්ඩාර. ඉස්මීනා සමින්ගේ පදමාලාවට සංගීත සපයන්නේ අනුරාධ අබේසිංහ.

0: lankaradio.lk මගේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ මේ මේ ගීතේ වැටි වැටි ඇවිදිද්දි කියන ගීතේට ඔයා වැටි වැටි ඇවිදලා තියෙනවද?
1: වැටි වැටි ආපු ගමනක් තියෙන්නේ රිස්මියානේ.
0: ඒක ඒකත් හොඳයි. ඔයා කියන්න ඔයාගේ ජීවිතයේ අමතක නොවන සිද්ධියක් තියෙනවද මේ තෙක් ආව මේ ගෙවි ගිය කාලය තුල?
1: අමතක නොවෙන කියන්නේ මගේ දෙවෙනි ගීතේ අන්ත ඔබේ උණුසුම් පපුතුරේ අනුරාධා ප්‍රේතිංසකම් සංගීතවත් කරේ. නිලු අධිකාරි මහත්මිය තමයි ගීතය ගායනා කරේ. ඉතින් මේ ගීතය ගායනා කරලා මේක ගීතය අවුත් කරලා ඉවරුණා පස්සේ චකුවිගෙන් මට පළකක් ආවා. එතුමා කතා කරනවා එතුමාගේ කවි වලට මම ඇත්තටම හරිම ආසයි. ඒ වගේ කෙනෙක් කතා කරලා මට අගය කරා කියන්නේ මට හරිම සතුටක්, හරි ආදම්බරයක් ඇති වුණා. එතින් පත්‍රයකට ලිපියක් දානවා කියලා එතුමා කතා කරා. ඊට ඉස්සෙල්ලා කොවිඩ් වසංගතේ එක්කම මගේ ආවේ. ඊට පස්සේ ඒක මම මගේ වුණා. කාලයක් පතරා වෙන්නේ නැහැ. ඒ වුණාට ඒක මගේ හිතේ තියෙනවා. ඒ කියන්නේ අපි ඕනම නිර්මාණකරුවෙක්ට වැදගත් වෙන්නේ, ඒ කියන්නේ සතුටක් ලැබෙන්නේ මිල මුදල් වලින් නෙමෙයි. ඒව අගය කිරීමක් කවුරු හරි කරනවා නම් ඒක තමයි නිර්මාණකරුවෙක්ට ලැබෙන ලොකුම සතුට. ඉතින් මට ඒක ඇත්තටම ලොකු සතුටක්.
0: හොඳයි. ඊළඟට ඔයාට සම්මාන ලැබිලා තියෙනවද රිස්මින? නොයකු සම්මාන දෙනවනේ ලංකා. තවම
1: නැහැ.
0: අනාගතයේදී ලැබෙන්න පුළුවන්නේ.
1: ඒත් ඉතින් අර මං කරන දේ ගැන මට සතුටුයි.
0: ඔව්.
1: සමාජයට මොකක් හරි එහෙම හම්බෙනවනම් ඉතින් ඒක ලොකු දෙයක් නේ. සමහර ගීත ගොඩක් අය මට කියලා ලියව ගන්නවා. ලියාගත්තෙන් පස්සේ කියනවා ඒක අර මට එක්කෙනෙක් පිටරට ගෙන්න කියන්නේ UK වලින් එක්කෙනෙක් ලියාගත්ත යාගේ ආලුවෙක් කියලා.
0: ඔව්.
1: මේ ඒක ලියලා දුන්නෙන් පස්සේ එයා ඒක දනුවත් ඒක දනුවත් හැදුවේ අනුරාධා ප්‍රේසෙන්ට. ඒක ඔතන නැහැ. එයාලා තාම අවුට් කරලා නැති නිසා.
0: ඔව්.
1: එයා කිව්වා ඒ ආලුවට ඔබ අහන්න දුන්නා කියලා. ඒ ආලුව 10 විතර අහන්න නැති කිව්වා. ඊට පස්සේ එයාගේ දුක තුනේ එයාගේ දුක තුනී වුණා කිව්වා.
0: ඕකේ.
1: ඉතින් ඒ වගේ ඔව් ඒ වගේ දේවල් අහනකොට ඉතින් සතුටු. ඒකත් යන්නේ. වා කිව්වේ කියන්නේ පොඩි කාලේ එයාට ගෙදරි තාත්තා වෙනස්කම් කරා.
0: ඔව්.
1: නේ එයාට අහන්න ඕනේ ඇයි මේ ඇයි ඔයා මට එහෙම කරේ කියන කලු එයාට අහන්න ඕනේ කියලා.
0: ඒ
1: පුංචි කාලේ අවුරුදු 6 ඉඳන්.
0: ඔව්. ඒක ඔයාට කිව්වා ඔයා ඒකට ගීතයක් හැදුවා.
1: ඒකට සරලව ලියලා දෙන්න කිව්වා. මම ඒක ගීතෙන් කියලා දුන්නා.
0: ඔව්.
1: අත සනුව දාලා ඔක්කොම හැදුවන් පස්සේ මේ ඒ යාළුවට දීලා යාළුවා 10 විතර ඒක ඇහුවා. එයාගේ ඒක අහන එකෙන් එයාගේ දුක තුනී වුණා කිව්වා.
0: හරි හොඳයි.
1: ඔව්. කෙනෙක්ට කරන්න පුළුවන් නම් ඒක අර සම්මාන නැතුවද ඒ සම්මානේ ඇති කියලා මට
0: හිතෙනවා. ඇත්ත වශයෙන්ම ඒක හරියට බෙහෙතක් දුන්නා වගේ තමයි. ඒ ඒ ඒ අතින් එයා සන්තෝෂ වෙනවා. එයා තේ යාගේ දුක නිවා ගන්නවා. එයා ඒකින් ස්ටැම්පත් වෙනවා. ඒක හරියටම බෙහෙතක් දුන්නා වගේ තමයි. එයාගේ හිතට සහනයක් ලැබෙනවා ඒ අතින්. ඔයා ඒ
1: වගේ මට මතක්ුණේ රංජන ඒ කාලේ මතකද ඔය අපි ඉගෙන ගන්න කාලේ සාහිත්‍යයට එහෙම අපිට ඔය පැල් කවි, ගැල් කවි, නෙළුම් කවි නේද? ඒ ඒ කාලේ ඔය කවි රචනා කරලා තියෙන අය, එහෙම නැත්නම් කවි කියන අය, ඒ අයගේ මේ කාන්සිය මාන්සිය තෙහෙට්ටුව වේදනාව නිවා ගන්න තමයි මේ ගොඩාක්ම මේ දේවල් වලට යොමු වෙලා තිබුණේ. එතකොට මේ සාහිත්‍ය ගත්තාම ලංකාවේ සිංහල සාහිත්‍ය ඒ ඉස්සර කාලේ ලියවිච්ච හරි අර්ථවත් ගීත
2: අද වුණත් අපිට ඒ ගීත ඇහුවාම හරි වෙනස්ම හැඟීමක් හිතට දැනෙනවානේ. සතුට වෙන්න පුළුවන්, දැන් අපිට කාගෙන්වත් පළිගන්න හිතනවද, ඒ වගේ ගීත අපි අහලා තියෙනවද ගීතයක් ඇහුවායින් පස්සේ. ඉතින් මං හිතන්නේ රිස්මිනාට පෞද්ගලිකව සතුටු වෙන්න පුළුවන් සහ අර ආත්ම තෘප්තිය කියන එක උපරිම ලබන්න පුළුවන් අවස්ථාවක් ඒකනේ.
1: ඇත්තෙන්ම
0: මේ ගීතේ පදමාලාව ලියන්නේ අපිත් සමග දැන් එකතු වී සිටින රිස්මිනා සමින්. සංගීතය සපයන්නේ අනුරාධ වික්‍රමසිංහ. ගීතේ ගායනය කරනවා නෙළු අධිකාරී.

0: හොඳයි රුස්මින, ඊළඟ පිට ඔයා දමිළ ගීත රචනා කරනවා නේද? අපි හමු මේ ගීතයට. මේ ගීතය ගායනය කරන්නේ ඡායා ප්‍රභාස්වරි. මෙයා ලංකාවෙ ඉන්න කෙනෙක්ද?
1: එයා ඕස්ට්‍රේලියාවලේ.
0: එයා ඒ ගීතය ගායනා කරන හෝගා හන්දනා කියලා මේ ගීතය ඔයා තම රචනා කරන්නේ සංගීතය.
1: ඒක ලිව්වේ දීප්තා. ඒක මට හිතට කඩින්ම බලපෑවා. ඒකට මම සින්දු දෙකක්ම කරා. ඒ කියන්නේ ඒ වෙලාවෙත් මිනිස්සු අපි හැමෝටම හුදෙක් කරගමු කියන එකට, අපිට නැගිටින්න පුළුවන් කියන එකට.
0: මේ ගීතේ සංගීත සපයන අජිත් ප්‍රේමලාල්, අපි සමඳමු ඒ ගීතයට. දැන් මේ ඡායා ප්‍රභාස්වරි.

0: මේ ගීතය ගුවන් විදුලි වාදනය වෙනවද? දුන්නත් ඔයගොල්ලෝ
1: ගීත ගුවන් විදුලි දුන්නද ගන්නේ නැහැ.
0: ඒ කියන්නේ දැන් කිසිම චැනල් එකකට ඔය දීලා නැද්ද යවල නැද්ද?
1: යවනවා මුල් කාලේ යවුවා. ඊට පස්සේ ඒගොල්ලෝ ගන්නේ නැහැ. මේ ප්‍රබුදට පෙරේ කිච්චරක්
0: දැන් ඊළඟට දැන් ඔයා ගීත රචනා කරලා තියෙනවා මේ රෝහණ වීරසිංහගේ පුතාටත් චරිත් වීරසිංහට. ඔව් ඒ ගීතවලට මේ වාදනය වෙන්නේ නැද්ද? දම්පාට මල් කියන ගීතය පුදුමයිනේ. ඇයි ඒ ඔයා යවන්න නැතුව ඇති? එහෙම හැම චැනල් එකකටම යවන්න ඕන.
1: මෙයාට කලින් නම් කියවුනේ අර මොඩෙම යවලා ඊට පස්සේ එනිදිම දුන්නා. ඊට පස්සේ එහෙම කෙරුණ නැති හින්දා ඊට පස්සේ අතහැරලා දැම්මා YouTube එකට බැලුවා.
0: එහෙම නෙවෙයි යවන්න ඕනේ. ඒක තමයි එකට නේ කියලා කෝල් කරන්න අපි මොම සින්දුවක් කියුවා මෙහෙමයි ඔයගොල්ලෝ ඒක වාදනය කරලා බලන්න මෙහෙමයි කියලා කියන්න ඕනේ. නැත්නම් ඉතින් ගණන් ගන්න නැහැනේ කවුරු හරි කෙනෙක් ඔය ගීතයක් කියුවා කියලා අතහරලා දානවා. සමහරවිට ගීතයක් ලියන්න ගියාම එක තැනක හිරවෙන වෙලාවල් තියෙනවා. රයිටර්ස් බ්ලොක් කියන්නේ අන්න ඒ වගේ වෙලාවට ඒ වගේ වෙලාවට රිස්මීන මොකද කරන්නේ?
1: එක පද පෙළියක් ලියවෙන්නේ නැතුව හිරවෙන අවස්ථාවක්. ඒකෙන් ටිකක් නෙවෙයි හැනෙන්නේ හිතත් හරි යනවා. එහෙම නැත්නම් ඒක තියලා ආයි වෙන දවසක බලනකොට හරි යනවා අදහසක් එනවා. ඉතින් අර ඒකම එකද දෙකට හිතන්නේ නැහැ. පස්සේ නිකන් ඉන්න වෙලාවට මතක් වෙනවා මතක් වුණා නම් කියන්න පුළුවන්. එහෙම
0: ඒක දවසකින් විතර වෙනස් වෙනව නේද? ඒ කියන්නේ ඔයාට පුළුවන් වෙනවා මේ ආපහු එක මතක් කරලා ඒකට අවශ්‍ය වචන ටික ගන්න.
1: වචන ටික ගන්න. රිස්මිනා ඔයා දැන් මේ සාකච්ඡාව ඇතුලේ ඔයා එක තැනකදී සඳහන් කළා ඔයාට Facebook page එකක් තිබ්බා. ඒකේ ලොකු fan base එකක් හිටියා. ඔව් එතකොට ඉතින් ලැබිච්ච ප්‍රතිචාර සහ සමහර වෙලාවට නෙගටිව් කමෙන්ට්ස් උත් ලැබෙන්නේ නැති. ඔයා මොනවාද මේ දැන් සමාජ මාධ්‍ය ගැන ඔයාට මොකද්ද තියෙන අදහස? ඒ කියන්නේ මම මේ අහන්නේ මේකට මට අවශ්‍ය වෙන උත්තරය වෙන්නේ ඔයාගේ පෞද්ගලික අදහස මේ ගැන. ඒ කියන්නේ ඔයාට තියෙන පෞද්ගලික අත්දැකීම් එක්ක ඊට අමතරව අපි සමාජ මාධ්‍ය දැන් දවස ගානේ අපි දකින එක එක දේවල් එක එක විදිහට මිනිස්සු බුලි කරන වෙලාවල් තියෙනවා ගැහැණු ළමයිව. එතකොට ඒ වගේ අවස්ථාවලදී ඔයාගේ අදහස කොහොමද කියලා මට මේ අදහස් දෙකම දැනගන්න ඕනේ. මට හම්බෙච්චන මගේ මම කියුවේ මගේ මේ පේජ් එකට 34,000ක් විතර හිටියා. දැන් අපි හිතනවා දැන් පිරිමි ළමයි තමයි දැන් ආදර මේ ප්‍රේමයක් උනම් දැන් ඒගොල්ලෝ ගොඩක් අර සෙල්ලක්කාරයි අතහැරලා දානවා අහම කියලා. ඒ වුණාට ඒගොල්ල තමයි දැන් ඉන් පොත්වලින් මට මේකට කවියක් ලියන්න මේකට කවියක් ලියන්න කියලා එවන්නේ. කියන්නේ ගෑනු ළමයි අමතක කරන්න බැරුවා. ඊට පස්සේ අඬනවා නැතිලා දේවල් කරගෙන ඉරුමුත කාර්යයක් ඉන්න ඒගොල්ලෝ අමතක කරනවා. අමතක කරලා කාලේ වලලා මේ ඒගොල්ලෝ වෙන ජීවිතයකට යොමු වෙනවා. මේගොල්ලෝ මුලින්ම සෙට්ටක් කාර්යෙ විදිහට හිටියද පස්සේ ඒගොල්ලෝ හරියට ඒක ගැන හිතනවා. මේ වගේ කීප දෙනෙක් පදකම් දුනා. ඒගොල්ලෝ ගියා හැබැයි ඉතින් අර මං කවුද කියලා දන්නේ නැහැ. මම අර අනුහත් නාමයේ ලිව්වේ මිනා කියන නමෙන් ලිව්වේ. එතකොට ඒගොල්ලන්ට මං කවියෙම ලියලා දීලා තියෙනවා. එක්කෙනෙක් දැන් මම අර ෆොටෝ එකක් දාලා ඒ ෆොටෝ එකකට තමයි කින්තෝරියක් දාලා ඒකට තමයි දීුවේ. මට සම්පත කියලා නමින් සමිත එදිරි සිංහ කියලා කෙනෙක්. ඒකත් එයා මට ෆොටෝ 100කට වැඩිය මට එවලා තිබ්බා. මේක මං කිසිම දෙයක් හින්ද නෙමෙයි ඔයාට එවන්නේ. ඔයා ලස්සනට ලියනවා. මේ ටික ඔයාට යූස්ෆුල් වෙයි කියලා හිතෙනවා. ඒ හින්ද මේ ටික අරගෙන ඔයා ලියන්න කියලා. එහෙම උදව් කරපුවා හිටියා. ඉතින් අපි අර වැරදි මේ පැත්තටම නිමේ හොඳ නරක දෙකම තියෙනවා. ඒ වගේම තමයි කොනකට සිංහයක් දාපුවාම සමහරව ඒකට මේ කියන්නේ අපිව කියන්නේ යවකරන්න කියන්නේ අපිව කියන්නේ හිත බත්තන්ඩ ලියන අය ඉන්නවා කමෙන්ට් කරන අය. ඒ කියන්නේ මොකද අපි දන්නේ නැහැ බොරු නම් වලින් ඇවිල්ලා යාට උසර දාපු සිංහය මම පොදාහඬ නැයිද ලිව්වේ දීප්ලා මේ විශ්වනාගයනේ ඒකට කමෙන්ට් එකක් දාලා තිබ්බා. මේ ඕකත් විකුණ ගන්නත්
2: එහෙම බලන් ගියොත් ලංකාවේ ඉන්න අති බහුතර ගායක ගායිකාවන් පිරිසක් අම්මයි තාත්තයි විකුණ කාලා.
0: ඔව්
1: ඇත්තටම මට ඕනේ විකුණ කන්න නෙමෙයි. ගොඩක් අය බයිනෝ රජින් කරේ නෑ, අරින් කරේ නෑ, මෙහින් කරේ නෑ. අරයට මෙයාට බනින්න ඕනේ. මං කියන්නේ අපිට පුළුවන් පොඩි දේ හරි අපි කරමු. ඒ කියන්නේ සම්ප්‍රීවලේ නෙමෙයි. මනුස්සයෙක් හිර වෙලා ඉන්නකොට අපිට කතාවකට එළගේ හිත හදන්න හරි පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් හරි අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ හැමෝටම පුළුවන් පොඩි දෙයක්. මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. ඒක තමයි මට ඇත්තටම කියන්න ඕනේ. අනිත් එක ඉතින් එහෙම එකතු වෙලා කරොත් අපි හැමෝටම අපි අපි කුණ පුළුවන් විදිහට මොනව හරි දෙයක් කරනවා නම් අනිත් අයට බලින් නැතුව අපිට දිනකට ගන්න පුළුවන් කියන එක තමයි මම මේ සිංහදිකෙම කියන්නේ. ඒවත්
0: අපට සමන් දෙන ගමම්ම අපිට විශේෂ පණිවිඩයක් ඒවා තිබෙනවා WhatsApp මගින්. ප්‍රවීණ සංගීතවේදී නවරන්න ගමගේ රිස්මීනා ගැන අපි සමන්දමු ඒ කෙටි පණිවිඩයට. බොහොම ස්තුතියි ඔබට.
3: රිස්මීනා සාමීන් පිළිබඳ මට අදහසක් කියන්න තියෙනවා. ඒ තමයි ඇය ඉතාමත්ම දක්ෂ ගීත රචකාවියක්. මොකද මේ ඇය මගෙත් එක්ක ගීත නිර්මාණ කීපයක් කරා. සිංහල භාෂාව පිළිබඳ ඇයට යම් විශාල දැනුමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද ඇය වෙන ආගමක ඇදහුවත් වෙන ඇගේ දක්ෂතාවය, ඇයගේ කැපකිරීම පිළිබඳ මට විශාල සතුටක් තියෙන වැඩ කිරීමේදී ඉතාමත් පහසුයි. දෙයක් තේරුම් ගන්නවා. මට කියන්න තියෙන්නේ අර වෙන ආගමික සංස්ථාවක හිටියත් ඇය සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ මනා දැනුමක්, මනා හික්මීමක්, කරුණාවක්, දයාවක් තියෙන කෙනෙක්. ඉතින් මම ඇගේ මේ සංගීත නිර්මාණ ජීවිතයට සුපතනවා.
0: අපි දැන් සම්බන්ධමු තවත් ලස්සන ගීතයකට. මේ ගීතේ ගායනය කරන්නේ නිවන්ත යා, සංගීතය සපයනවා විහංග ප්‍රසාද්, පදමාලාව රිස්මීනා සමීන්ගෙන්.

0: lankaradio.lk. ඔබට වඩාත් ආදරය ඇති ගීත පදන රචනා සෛලයක් තියෙනවද? ඒකෙන් දැන් ගීත රචනා කරනකොට මොකක් හරි එකම සෛලයකටද රචනා කරන්නේ? එහෙම නැත්නම් ඔයා වෙනස් සෛලයක් ගන්නවද රචනා කරනකොට?
1: නැහැ, මම ඇත්තටම හිතෙන් තාලයක් දාගෙන තමයි කියන්නේ. මට මොකක් හරි හිතෙන් තාලයක් එනවා, එහෙම වුණාම තමයි මම ඒකට හරියට වචන දාන්නේ. එහෙම එකක් තමයි මම හදන්නේ. ඊට පස්සේ ඒතාවිටම සංගීත තබ්බු නිර්මාණය කරන නතාන්නේ ඒකට වෙනම තනියක් දානවා. එහෙනම් මම අර ටිකක් වැඩ ගීතමය විදිහට තමයි මගේ පද ලියුවේ.
0: හොඳයි, ඊළඟට මට දැනගන්න කැමති රිස්මීනම් ගීතයක් ගායකයෙකු විසින් වෙනස් කරන්න කියලා තියෙනවද? ඒ කියන්නේ පදමාලාව මේ වෙනස් කරලා දෙන්න මේ විදියට කියලා එහෙම තියෙනවද ගායකයා විසින්?
1: නැහැ, ඒ කියන්නේ ගායකයා නෙමෙයි, තනුව නානකොට සමහර වෙලාවට කියනවා මේ වචනේ මෙතෙන්ට අපිට කියවෙන්නේ නැහැ.
0: ඔව්.
1: ඒකට අපි වෙන වචනයක් දැමුද කියලා අහනවා. ගොඩක් නැහැ, වචනයක් ටිකක් එහෙම වෙනස් කරනවා. ඒකෙන් ගීතේ කියවෙන්නේ නැත්නම් එහෙම ඒකට මුලින් සමාන වෙන වචනයක් ටිකක් ඒ වෙලේ කියලා දෙන්න පුළුවන්. ඔයාගේ පළවෙනි ගීතේ තේරුම වුණා මම හිතන්නේ. පොඩි එවලුසර් කිව්වම මම ඩග්ගාලා කිව්වා.
0: ඔබ ගීතයක් ලියනකොට පද පෙළ පළමුව ලියනවද නැත්නම් සංගීතයේද අල්ලම් හොයාගන්න ඉස්සෙල්ල තනුව?
1: සංගීතයට ලියපු ගීතක් තියෙනවා. ඒ කියන්නේ සමහර හින්දි සින්දු දෙන්නෙක් තුන්දෙනෙක් විතර හින්දි සින්දු වලට පද ලියලා ඉල්ලගත්තා. එහෙමත් කියන දේ
0: හින්දි සින්දු වල පද ලියලා ඉල්ලගත්තා කියන්නේ ඒ කියන්නේ කොපීද නැත්නම් ඔරිජිනල් ඒගොල්ලොන්ගේ තනුව? ඔව්, කොපි.
2: හොඳයි රංජන්, දැන් අපිට මේ අපේ WhatsApp අංකයට යම් ප්‍රශ්න කීපයක් යොමු වෙලා තිනවා. ඉතින් අපි සූදානම් තෝරාගත්ත ප්‍රශ්න කීපයකට විතරක් රිස්මිනා තරහා උත්තර ලබා දෙන්න අපි බලමු නේද රංජන්, මොනවද මෙයාලා අහන්නේ කියලා.
0: ඔව්, කුරුණෑගලින් හංසික අහනවා රිස්මිනා අලුතෙන් ගීත ලියන්න එන කෙනෙක්ට දෙන්න තියෙන හොඳම උපදෙස මොකක්ද කියලා.
1: ගීත ලියන්න කලින් ගීත අහන්න. ඒ කියන්නේ අපේ ප්‍රවීණයන්ගේ හොඳ ගීත තියෙනවා, ඒ වලින් කියන තියෙන දේවල්. ඒ වගේම පොත්පත් විතර පරිශීලනය කරන්නේ නැහැ. එතකොට හොඳ වචන, ලස්සන වචන එනවා, හිතේ රැඳෙනවා. ඒ වගේම අපි සමාජයට දෙන දේ යහපත් දෙයක් දෙන්න කියලා මම කියන්නේ.
2: හොඳයි, තව ප්‍රශ්නයක් යොමු කරනවා මහනුවරින් තාරකා. ඔබ ලියපු ගීත අතුරින් ඔබට වඩාත්ම සමීප ගීතය මොකක්ද කියලා අහනවා.
0: අමාරු ප්‍රශ්නයක්.
1: සමීප ගීත කියලා නෑ, ඉතින් හැමකම සමීපයි. ඒත් මම මෙහෙම කියන්න, මගේ බදරං කැටියෝ කියන ගීතය මට ටිකක් විශේෂයි. මොකද ඒ ගීතය කන්නුව ගීපදවි විචාරයට අරගෙන තිබුණා. ඉතින් ඒ ගීපද විචාරය අහලා ඇත්තටම කඳුළුතාව හරිම සතුටුයි. ඊට පස්සේ ඒ සන්තෝෂෙට එදා රෑ ආපසු දෙවිඩ් වශයෙන් ලියන්න හිතුවා. එදා රෑ තමයි ඒ සිංදුවක් ප්‍රචාරය වෙච්ච දවසේ රෑ තමයි මට ඔබ වෙනිලා වශයෙන් ලියාගන්න පුළුවන්. ඊට පස්සේ දෙවිඩ් වශයෙන් ගීත හතරක් දැනට ඔක්කොම ගීත හතරක් කරලා තියෙනවා. තව ගීත 15ක් විතර ඉඳලා තියෙනවා.
0: හොඳයි රිස්මින, අපිට පුළුවන් ඒ ගීතේ දැන් සම්බන්ධින නිපුණි නායකතුමා තමයි මේ ගීතේ ගායනා කරන්නේ. අපි සම්බන්ධව මේ ගීතේට ඔබේ මගේ රංකැටියෝ මේ ගීතයට සංගීත සපයන අනුරාධ අබේසිංහ අපි සමඳු මේ ගීතය දැන්

0: හොඳයි රිස්මි අපි කතා කරමු ඔයාගේ පවුලේ විස්තර ගැන කවුද ඉන්නේ පවුලේ කොහමද ඔයාට ගෙදරායගෙන් ලැබෙන සපෝට් එක මේ වැඩ කරගෙන යන්න
1: තාත්තට ඉල්ලා අම්මා ඉන්නවා අයියයි නංගි මල්ලි ඉන්නවා තාත්තනේ මච්චරයි අම්මා ගුරු වෙලියා ඉතින් නෑකට බි අම්මා කිව්වා ඔයා ඔස්සේ සිද්ධුලි වෙනවා මට පින්ක්ලස් ලිව්වනේ
0: ඇත්ත මෙමි සාධාරණයි සාධාරණයි මේක ගෙදර ඉන්න මිනිස්සු කොහොමද කරලා මට ඉන්න මිනිස්සුට සිද්ධුලියනවා ඒක
1: ඔයාට මුන්ට පස්සෙ යන්න ඕනේ කියලා. එතකොට කියන්නේ නෑ මට හරි පාළුවෙ කියලා. මොකෙන් පාළුවෙ කියන්නේ නෑ මං 1000ක් විතර එක්ක හිටියා. දැන් ගෙදර තනි වෙලා වගේ ඉන්නේ. ඒක කිව්වා. මං ගෙදර තනි වෙලා ඉන්නේ නෑ. අයියයි නංගි අම්මයි ඒගොල්ලෝ ඔක්කොම එක දෙන්නේ.
2: ඔව්. එයා තනි වෙලා නෑ නේද?
1: ඔච්චර ළමයි ගොඩක් එක්ක හිටියා මේ මං තමිලා වගේ දැනෙනවා වෙලා ඉස්සිට ගිහ මතක් වෙනවා එක තමයි මං කියන්නේ කියලා ඒක පස්සේ මං ඒකට ලිව්වා ඒකට පින්දුව ලිව්වා
2: මොකක්ද ඒ ගීතය රිස්මින
1: තනිහාද සිල නේරම් කියලා ඒකේ හද බාගෙන කියාම කියන සිංහල
0: ගීතය කවුද ගායනා කරන්න රිස්මින
1: හද බාගෙන නොකියාම නිපුණි නෑන තාර තනියම තිල නේරම් කියන එක
2: හද මාගේ
1: කියන්නේ නිලච්චි
2: අද මාගේ නොකියාම අපි අපිට පුළුවන් ඒ ගීතේ වාදනය කරන්න රිස්මින අපි සවන් දුමු ඒ ගීතේටත් දැන්
1: එයාට කියන්න නැතුවම ගොඩක් වෙලාවට ඉස්කෝලේ පරිසරනවා කියන එක තමයි මම ඒක දැන්නේ ඒ කියන්නේ අම්මගේ ඉස්කෝලේ කාම යාළුවෙක් තිනු ටීචර් කෙනෙක් ඒ කියන්නේ කාලේ ඉඳන් තාමත් ඒ දෙන ආශ්‍රය කරනවා අම්මගේ වයස 80ක් සන්තිකාමරට ගිහිල්ලත් බැලු බලනවා එතන ඉන්න මෙතන ළමයි යාළුවත් මට මතක් වෙනවා කියන එක තමයි දෙමු දැම්ම ඉතින් ඒක අහලා අපට ගොඩක් සතුටු පිහිටුනා
0: ඉතින් ඔයා ලොකු දෙයක් මං හිතන්නේ මේ මං හිතන්නේ අම්මට ලොකු සතුටක් ඇති මොකද තමන්ගේ දුව
2: තමන්ගේ
0: දක්ෂ ගීත රචිකාවියා එතකොට මේ අම්මගේ හැඟීම තේරුම් අරගෙන එයාට එයා වෙනුවෙන් ගීතයක් රචනා කරපු එක ගැන එයාට ලොකු සතුටක් ඇති ඉතින් ඒක අනිවාර්යෙන් ඒක එහෙම වෙන දෙයක් ඉතින් මේ අපි රංජිත් අපි මේ ගීතයට සවන් දෙමු දැන් ඊට පස්සේ අපිට පුළුවන් තව විස්තර කතා කරන්න
2: හොඳයි මේ ගීතේ ගායනය කරන නිපුණි නායත්තලා සංගීත සපයන අනුරාධ අබේසිංහ ගීතේ පදමාලාව ලියන්නේ අපේත් එක්ක දැන් කතා කරන රිස්මීනා සමින් අපි සමඳු මේ ගීතයට දැන් නිපුණි නායත්තලා

0: ඔයාට
1: 55ක් කියලා කියන්න බෑ
0: මම ඇත්තටම හිතුවේ ඔයාට අවුරුදු උපරිම 38ක් 40ක් විතර ඇති කියලා.
1: මම හිතුවේ එහෙම තමයි.
2: මම ඒ කියන්නේ අවුරුදු 19 සම්බන්ධකුවට ගියේ වැඩට ගියේ. ඉතින් අවුරුදු 19 වැඩ කරනවා කියන්නේ අනිත් එක මට හම්බෙන්න ඕන වැඩක් මම උපරිම කරනවා. මොකද දැන් මම අයිමුණෙන් පස්සේ මගේ සබ්ජෙක්ට් එක කරන්න දෙන්නෙක් නැහැ කියලා අරන්චුනා. එහෙම මට කරන්න පුළුවන් උපරිමය මම කරනවා. ඒකකොට ඉතින් මට විවේක කාලයක් ඇත්තේ නැහැ. ඔය යන්නේ එන ගමන් තමයි ඉතින් පොකරලි ගෙන් පුළුවන් වෙන්නේ. ඒත් ඉතින් සම්සාරින් ගොඩක් අබලන් යනවා. මොනම අර කාලය කියන්නේ සීමිතයි. ඉතින් කොහොමද මං හිතුවා 70 ගෙවරින් ඉඳලා අතිශයම එයත් ඒ බැංකුවේ තමයි වැඩ කරගෙන අතිශයම ගෙන් ඉන්නේ නේද? එයා කවි ලියනවා. ඉතින් කවි ලියනකොට සමහර ඔය මේ එයා වැරදිට ටයිප් කරලා තිබ්බත් මොනා හරි කියලා මේ මොකද්ද කියලා අහලා එමගෙ ඉතින් අපි කවි වලින්ම ඒවා අහන්න පුරුදු වුණා. මොකද ඒ අර කාර්ය බස්ල මේ වෙලාවෙදිත් අපි පොඩ්ඩ මේ එහෙම අර පොඩි රසයක් අරගෙන වැඩ කරා. ඉතින් මම හිතන්නේ ඒකෙන් තමයි ලියන්න පුළුවන් වුණේ කියලා. එහෙම අර නිති පූර්වට මනියල දැම්මා. එහෙම ටික ටික ලියන්න ගත්තන් පස්සේ තමයි කවි මේ සොෆිස්ටියට පේජ් එකක් මම පටන් ගත්තේ. ඒක ගේමට මුලින්ම අප්පුදේ පිටුනේදී කියලක් මට හිතෙනවා.
0: කොහොමද මේ ඔබගේ මේ සැමියාගෙන් ලැබිච්ච දායකත්වය යාගෙන් කොහොමද හම්බෙච්ච කමෙන්ට්ස් ඒ කාලේ ලියපු කවි වලට? විවාහ වෙලා නැති කාලේ නමුත් දෙන්නගෙම හිතේ දෙන්න ගැන මොනවා හරි අදහසක් තිබිච්ච කාලේ එයා ඔයාගේ හම් කියවන්නත් ඇති සමහර විට.
2: නෑ ඒ කාලේ මම ලිව්වේ නැහැ ඇත්ත කියනවා. ඔයා 70 විතර උනේ පස් තමයි ලියන්නේ. ගොඩක්ම යොමු වුණේ විතරම චින්තන අතිපා චිත්‍රණීමයි. මගේ යාළුවෙක් ඉන්න සමිඳු කියලා එයා එනම් කිව්වා 40ක පස්සේ මිනිස්සුන්ගේ පිටිවිලි වෙනස් වෙනවා. ඔයාගෙන් ලියන්න අරන් තියෙන කෝ දිකටම කරගෙන යන්න මේ ඔයාට හොඳට ලියන්න පුළුවන් මේ එහෙම කියලා එයා මට කිව්වා. ඔයාගේ කවි ටික මහගන්න සේකර මේ මාත්‍රගේ කවි වගේ යාරිකුත් තියෙනවා එහෙම කියලා. එහෙම කියලා මේ යා තවදම මම උනන්දු කරා. උනන්දු කරලා මම කරා. ඊට පස්සේ ඉතින් කොහොමද මේ රටේට හම්බුච්ච එකත් එක තමයි ලියුවේ. මේ කොහොමද කවි පේජ් එක හිතරට කොට හස්බන් දන්නේ මම පේජ් එකක් කරනවා කියලා. මම අනුත්තරා මේක නුත්ති නැන්නේ. ඊට පස්සේ කතාව සිංහල වෘත්තයට මම ලියපු කවියක් හතරකින් ෂෙයා කරනවා. හැමෝම ෂෙයා කරනවා. ඒක තමයි මම කියුවා. මේ ඔයා කට්ටියට විශ් කරන්න මේ කවිය දාන්න කිව්වොත් ඒ පුස්තකන්ට කියන මම කවියක් ඔව් මං ගැලපුවාම එයා නම් කියන මේ ඔයා බොරු කරන්න එපා මේ ඔයා කකින් හරි කොපි කරගෙන මේක මේ මේක මම දැක්ක හැමදේම ෂෙයා මේ ඔයාලා ඔපික මේ පොතකට කොපි ඒ කියන කියලා මේ එයා දැන් ඉන්නේ එතකොට මම නෝනා කියලා.
0: ඔව් ඒකත් ඒකත් හරි සුන්දර අත්දැකීමක් නේ. ඒ කියන්නේ වාගේ හස්බන්ඩ් දන්නේ නැතුව කවි ලියනවා කියලා පස්සේ දැනගත්තාම එයාට ඇදෙන්නේ තිලු සර්ප්‍රයිස් එකක්. කොහොමද මේ අත්මි කලින් කියන්න තිබ්බ හැබැයි
1: රිස්මිනා ඔය දෙන්නම එකම බැංකුවේද වැඩ කළේ?
2: ඔව්
1: ඒක තමයි.
0: හොඳයි අපි රංජන එන තවත් ගීතයකට යොමු වෙමු. ඊට පස්සේ අපිට පුළුවන් නැවතත් සාකච්ඡාවට යොමු වෙන්න.
1: ඔව් මේ රිස්මිනා අපිට කිව්වා මේ දවස් දෙකකට තුනකට කලින් මේ මෙයා අහන්න කැමති ගීත ගොඩක් තියෙනවා කියලා. ඒ ගීත වලින් අපි සූදානම් කරා එක ගීතයක්.

Ni grande me. Oh, ओया ओया मत लिया थी बगीतो ली मंतोर का तलाता मंगेशकर के न गीते कुछ मोहम्मद राफी के न गीते कुछ इलांगटे सोनू निगम के न गीते कुछ हिंदी गीतो वाली इलांगटे टी एम जयराम ने विक्टर रत्नायक इलांगटे तावती ना देमले गीते कुछ अभी आमुद प्रिया बोले के न गीते गीते मैं गीते अतुल तुना ददास पहे वसर प्रदर्शन उन्होंने परिणीता කියන චිත්‍රපටයට පරණීතා කියල කියන්නේ ද මැරිඩ් වුමන් මේ ගීතය ගායනය කරන්නේ සෝනු නිගම් සමඟ සරායා ගොසල් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපානවා සයිප් අලි ඛාන් සහ විද්‍යා බාලන් අපි සමන්දුම ඒ ගීතයට දැන්

0: lankaradio.lk.
1: ඔය මේ චිත්‍රපටිය බලලා තිනවද?
2: එහෙම
1: මතක නැහැ. ඉස්සරහම
2: බලනවා
1: ගෙදර එන්න කාලේ. ඔව්. තෙලුගු චිත්‍රපටයක් තියෙනවා හොඳ ලස්සන පරණ චිත්‍රපටයක් චෙම්මීන් කියලා. ඒක බලලා තියෙනවද? මාළු චෙම්මීන් කියලා හරිම පරණ චිත්‍රපටයක්, හරිම ලස්සනයි. ඒකේ මේ මාළු මූදේ ඉන්න මාළුකාරයෙක් ගැන තමයි ඒ චිත්‍රපටය කියන්නේ. චෙම්මීන් කියලා ගමේ කතාවක් පරණ චිත්‍රපටයක්. මං හිතන අවුරුදු 30කට වඩා පරණ ඒ චිත්‍රපටයත්.
2: අපි දකින දෙයක් තමයි ලංකාවේ සිනමාව ගත්තත්, ලංකාවේ ගීත ශාස්ත්‍රය ගත්තත් යම් යම් හිස්තැන් තියෙනවා. මම දැකලා තියෙනවා ගීත රචකයන්ට හරියට ඔවුන්ගේ කතෘ වන්නේ නැතුව තමන්ගෙන් වැඩේ කරගෙන ඊට පස්සේ ඒ දේවල් අමතක කරන අය ඒ වගේ ගැන ගොඩාක් කතාබහ ඇති වුණා පහුගිය කාලවක. ඔයාට ඒ වගේ මොනවා හරි දෙයකට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවද? එහෙම මේ ඔයාගෙන් ගීතයක් රචනා කරගත්තට පස්සේ යම්කිසි අවැඩක් සිද්ධ වෙලා තියෙනවද?
1: ඔයා කියන්නේ මුදල් නෝගේ සිටීම් වගේ දෙයක් නේද?
2: ඔව්, ඒ වගේ. එහෙම නැත්තම් ගීතය කොපි කරා වෙන්න පුළුවන් මොනවා හරි ඒ වගේ දෙයක්?
3: එහෙම නම් නැහැ. ස්ටේජ් එක තියෙනකොට නම් සමහරුන් දැන් මගේ කවි යවලා තිබ්බා රේඩියෝක. ඒක දවසක් මාත් අහගෙන හිටියා, යනවා කවුද ලිව්වේ කියලා කියන්නේ නැහැ. ඒක තම සිද්ද පේජ් එක මගේ අර මම නිනම් කියන ලේකු තැන තරුවක් පාට් එකක් දාලා පාට් එක ඒගොල්ලෝ එක දාගෙන තිබ්බා. ඒකත් ඒකට දැන් මම නිකන් කතා කරේ මගේ පේජ් එකේ ඉන්න අර නිතරම කමෙන්ට් කරන අය මට ගීත ගොඩක් මම කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ ශිල්පයේ පළවෙනි ගීතේ වගේ කියන අයට ඉතින් මුදල් හරිගෙන නම් මම කරේ නැහැ. ඉතින් ඒකට නිකන් දීලා දුන්නා. ඉතින් එහෙම තමයි. නැතුව මටම නවැඩක් තවම වෙලා නැහැ.
2: ඔව්, ඔබ වාසනාවන්තයි ඒ පැත්තෙන්. ඒව දෙයක් වෙන්නත් එපයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද මං හිතන්නේ මේ ලංකාවේ කලාව ගත්තහම ගොඩක් කලාව කියන එකට මිනිස්සු ගරු කරන්නේ නැති, ඒ කියන්නේ නිර්මාණකරුවාගේ නිර්මාණ හැකියාව කියන එකට ගරු කරන්නේ නැති තැන් අපි දකිනවා. ඒ කියන්නේ දවස ගානේ සමාජ මාධ්‍යවල වුණත් කෙනෙක් හොඳ දෙයක් ලියලා දැම්මොත් ඒක අර අපි කතාවට කියන්නේ ගෙඩි පිටින්ම කොපි කරලා අරගෙන දානවා. කවදාවත් ඒකේ නා කවුද ලිව්වේ කියලා එයාට පොඩි ගෞරවයක්වත් දෙන්නේ නැහැ ඒ මිනිස්යාගේ හැකියාවට. ඉතින් ඒ පැත්තෙන් ඔයා හරි වාසනාවන්තයි, එහෙම දෙයක් වෙන්නත් එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඔයාට වෙනත් ආරක ගීතයක් ගීත ලියන්න අදහසක් නැද්ද? ඒ කියන්නේ දැන් ඔයා ওই ගීත ලියන යම්කිසි ශෛලියක් තියෙනවනේ එකම ආරක. එහෙම ඔයාට මොකක් හරි හීනයක් තියෙනවද මේ වගේ ආරක ගීතයක් ලියන්න පුළුවන් නම් මට හොඳයි, නැත්නම් මෙන්න මේ අහවල් ගායකයා ඔය ගායිකාව මගේ ගීතයක් කියනවා නම් මං හරි කැමතියි වගේ එහෙම පොඩි හීනයක් ආසාවක් තියනවාද?
3: එහෙම නම් ඒකනේ ජනප්‍රියම කියන්නේ. ඇත්තටම කතුන් කල්හාරේ ගීතවලට ගොඩක් ආසයි. ඒ වගේ දෙන් ගොඩක් අය ඉන්නවා එහෙම කියන්නේ ගොඩක් අය ඉන්නවනේ. ගීතයක් කරගන්න නියදම ගැන හිතනකොට නම් එච්චර දුරට ගීතයක් කරන්න බැහැ. ඒ ඉන්නවා ඉන්නවා ගීත වේදිකා නාට්‍ය දෙකකට ගීත ලියලා දීලා තියෙනවා. ඉතින් ඒකත් එකෙන් අපි හොයාගෙන ඉන්න කරන දේවල් නෙමෙයිනේ අපි මේ පිට කියලා ලියව ගන්න දේවල් නේ. ඒකට මම හරි සතුටුයි. මොකද වේදිකා නාට්‍යයක් කියන්නේ ඒක පෞද්ගලික වෙන දේවල් නේ. ඒවා ඉස්සරහට තියලා තව දියුණු වෙන්න ඕනේ දේවල්. අපේ ලංකාවේ ඉන්න දේවල් නේ. ඒකට යම් කිසි කමකින් මට ආයි කියන්න හම්බුනා නම් ලැබුණ තියෙන එක මට සතුටුයි. ඒක ගින්න
1: මට අහන්න ඕන අවශ්‍ය වෙලා තියෙන්නේ ඔබ කැමති ගීත මාතෘකාවක් තියෙනවද? ඔයා ලියන්න කැමති මාතෘකාවක්. හොඳයි. ඒ වගේම ඔබ රිස්මින ඔයා ලියලා තියෙනවා ආදරය ගැන කතා කරන විට මේ ළමා ආදරය ගැන දරුවන්ගේ ආදරය ගැන ගොඩක් ගීත ලියලා තියෙනවා. ඒකෙන් පුතේ නුඹතාවම මම දන්නේ නැහැ කියන ඒ ගීතේල ඔයා ලියලා තියෙනවා. සංගීතය කරන්නේ අජිත් ප්‍රේමලාල්. ඒ ගීතය ගැන මොනවද කියන්නේ? මේ ගීතය ගායනය කරන්නේ රාජු දීන්. ඒ ගීතය ගැන ඔයා මේ ළඟදී ලියපු ගීතයක් ඒ ගීතය. ඒ ගීතය ගැන ඔබට යමක් කියන්න පුළුවන්ද?
3: ඔව්, රාජු දීන් මහත්මයාමද Facebook එකෙන් සම්බන්ධ මේ පොළ පිටුරේ එකම කතා කරලා ඔබට ගීතයක් කියලා දෙන්න පුළුවන්ද කියලා. එයාගේ හිතේ හිස්තනක් තියෙනවා කියලා කිව්වා. ඔබ කාලයක් රට ගිහිල්ලා හිටියා, يعني විදේශ ගත වෙලා ඉන්න කාලේ පුතාගේ දුරදල් කාලේ යට මිස් වුණා කියලා. එයාගේ හිතේ හිස්තනක් කියලා තියෙනවා කියලා තරණවල ඉර දෙන්න පුළුවන්. ඒකට ලියුපෙක තමයි ගීතය. ඉතින් ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා.
1: ඔය ලස්සන ගීත මමත් කීපවතාව කැවුවා. ඒ ඇත්තෙන්ම කියනවා ඒක හරි සංවේදී ගීතයක්.
3: හරිම සංවේදී.
1: ඔව්. ඒ වගේම තමයි ඒ ගීතේ මේ ගායනය කරන රාජු දිනුත් ඒ ගීතේ ලස්සනට ගායනා කරනවා. ඒ වගේම ඔබේ පදමාලාව ඒකටම ගැලපෙනවා. මම ඔය රාජු දින් කියන එක ටිකක් දන්නවා. ඒ කියන්නේ මට හම්බල තියෙන Facebook එකකින් මම සජීවයත් එක්ක කතා කරන්න. නමුත් Facebook එකේ කතා කරලා තියෙනවා. එයා මට කිව්වා ඔයාට කිව්වෙන් පස්සේ ඔයා හරියටම එයාගේ අදහස එයාට කියන්න ඕන දේ හරියටම ලියලා දුන්නයි කියලා. ඒ නිසා තමයි ඒ ගීතය ආරංගන ගායනා කරලා තියෙන්නේ. ඒ ගීතේ සංගීතය සපයලා තියෙනවා. ඒ ගීතේ පදමාලාවේ හැම දෙයක්ම එකට මික්ස් වෙලා හොඳ ගීතයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ගීතේ මේ දිනවල ජනප්‍රිය ගීතයක් බවට පත් වෙලා තියෙනවා නේද? අපි සමඳුමු ඒ ගීතේ මේ ගායනය කරන්නේ රජු දින්, පදමාලාව රිස්මිනා සම්මින්ගෙන්, සංගීත සපයන්නේ අජිත් ප්‍රේමලාල්.

0: ඔයා කිව්වා දැන් ඔයා වැඩියෙන්ම ලියන්න ආස ආදරය ගැන කියලා. මට දැනගන්න කැමති ආදරය අට දැනින්නේ මොකද්ද ඔයාගේ පෞද්ගලික අදහස ආදරය ගැන?
1: ආදරය ආදරය ගැන මට දැන හිතෙන්නේ දැන් දෙන්නේ අපි ආදරය කරන වෙන අපි ආදරය කරනවා නම් ආදරය කරන වෙන කොහේ හරි සතුටින් ඉන්නවා නම් අපේ සතුට වෙන්නේ අපිට එකට ජීවත් වෙන්න හම්බ වුණත් නැතත් ඒ අර ඒක කැඩුණා පස්සේ සමහර මිනිස්සු අර වෛර කර කර මරා ගන්නවා ඒක ඉච්චල ඒක මම අනුමත කරන්නේ නැහැ හම්බ වුණත් නැතත් අර හිතේ තියෙන ආදරය දෙන්න අතරන කියා කියන ඉඳලා මේ වෛර කරන්නවත් බනින්නවත් ඉගෙන තරහ ඇති කරගන්න හොඳ නැහැ අපි මේ එත හම්බෙන අවස්ථාව අපි සතුටින් ඉන්නවා අපි හැම වෙලාවම සතුට මතක විතරක් තියාගත්තම නීති කියලා
0: හරි මට ඒත් එක්කම අහන්න හිතුණා මේ වගේ පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක් දැන් ඔයා එතනදී ඉස්මතු කරපු දෙයක් තමයි මට දැන් හිතෙන දේ ඉස්සර නෙමෙයි කියන එක. එතකොට අපි දන්නවා අපි මිනිස්සු හැටියට වයසින් වැඩි වෙනකොට අත්දැකීම් බහුල වෙනකොට ටික ටික පරිණත වෙනකොට අපි කලින් හිතපු සිතුවිලි කාලෙත් එක්ක අත්දැකීම් එක වෙනස් වෙනවා. එතකොට ඔයා ඒ කාලේ ලියපු ගීත දැන් අහනකොට ඔයාට හිතිලා තියෙනවද ඒ හැඟීමම? ඒ කියන්නේ අපි හිතමු ආදරය ගැන ඔයා ලියපු ගීතයක් වෙන්න පුළුවන් නැත්නම් ඒ කාලේ ඔයා ලියපු ගීතයක් මේ කාලේ වෙනකොට මේ වචන තව වෙනස් වුණා නම් හොඳයි මේ හිතපු දේ වෙනස් වුණා නම් හොඳයි කියලා එහෙම හිතිච්ච තැන් තියෙනවද?
1: නැහැ මම කියුවේ මම ආදරය ලියන්න පටන් ගත්තේ 40
2: කොච්චර වගේ කියලා. එතකොට ලව්
1: ඉමේස් නැහැ මම කියන්නේ ඒ අර අපි කරුණ කාලේ හිතනවනේ කරුණ කාලේ ඕනම කෙනෙක් අර හිතනවනේ ඉතින් ආදරය කරන්න අයිති කරගන්න ඕනි කියන හැඟීම එනවනේ ඒක සාමාන්‍ය වෙන දෙයක් නේ ඒක අපි හරි පහලයක් යනකොට අපි පරිණත වෙනකොට නේ අපි අදහස් වෙනස් වෙන්නේ ඒක මන්ත්‍රී ඒක ගැන
2: හොඳයි රිස්මිනා ඔබ ඔබ තරුණ කාලේ ආදරය කරේ නැන්ද කාට හරි
0: හස්බන්ඩ්ගෙන් ගුටි කන්න වෙන ප්‍රශ්න අහන්නේ
2: පාරක් හස්බන්ඩ් දන්නවා ඇතිනේ කියලා ඇතිනේ මට තව යාළුවෙක් දෙන්නේ කිටියා එහෙමයි කියලා සමහර වෙලාවට එහෙම
1: ප්‍රශ්න නෑ මම ඇත්තටම ඉස්කෝලේ ගියේ මික් ස්කූල් එකේ
2: ඔව් ඉතින්
1: දැන් මේ ඉස්කෝලේට ගියේ මේ ඕ ලෙවල් කරමුකම් දැන් මේ ඉස්කෝලේට ගියේ මික් ස්කූල් එක එහෙම සම්බන්ධකම් තියෙන්නේ නැහැ ඒතර මගේ හොඳම මන්මත්තරණ කියලා තමයි සිංහ පටන් ගන්නේ
2: එතකොට
1: මම කියන්නේ දැන් අපි රාධා කෘෂ්ණ එකතු වුණේ නැහැනේ
2: නෑ කතාව දිගට යනවා තවමත්
1: රාධා කෘෂ්ණ එකතු වුණේ නැහැ ඒ වුණාට රාධා කියන ගමන්ම අපිට මතක් වෙන්නේ කෘෂ්ණාලනේ
2: ඔව්
1: ඔව්
2: රිස්මිනා දැන් මේ
1: ඉංග්‍රීසි ගොඩක් සිංහල
0: ලූෂන් පුලත් සිංහල මහත්මයා නිතරම කියනවා වගේ සැබෑ පෙම්වතුන් කිසිදායක් නොවේ නේද?
1: ඒක ඇත්ත. ඒ කියන්නේ එක් නොවුණු පෙම්වන ආදරේ වැඩි කියලා
0: හිතුවා. වැඩි. ඔව්. මගේ ආදරේ කට මිස් වෙන හින්දා වෙන්නේ නැති. ඒ කියන්නේ එක ළඟ නැහැ හැම වෙලේම දකින්නේ. නමුත් ඒ මතකය තමයි හැම වෙලේම ඒ කෙනාව ඒ කෙනාගේ හැඟීම් ඔයාට මතක් කරන එකම දේ. එතනින් එහාට ඔයාලට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කිසිම සාක්ෂියක් ඒගෙන. ඒ හින්දා තමයි ගොඩක් ඒක මම හිතන්නේ ඒක මේ මිනිසුන්ට සෑහෙන දැනෙන තැනට ඇවිල්ලා
1: තියෙන්නේ. නෑ අයිති කරගත්තේ පස්සේ මේ අර තිබ්බ ආදරේ නෑ වගේ ඒක පෙන්වන්න ඕනේ කියලා හිතනවද දන්නේ?
0: ඒක සාමාන්‍ය
2: ඒක සාමාන්‍ය
0: ඒක සාමාන්‍ය දෙයක් විදිහට අර අර අපි කතාවක් කියන්නේ හැමදාම දකින්න කුකුලගේ කර්මලේ සුදුයි කියලා
2: ඒ වගේ තමයි
0: ඒගේ අර හැමදාම ඒද වෙනකොට ඒ කියන්නේ මිනිසුන්ගේ හිත මොලේ හැදිලා තියෙනෙත් එහෙමනේ යම් කිසි දෙයක් පසුපස හඹා යනකන් ඒකට ඉවසILLක් නැහැ ලොකු තරඟයක් තියෙනවා හිත
2: ඒක ලැබුණාට පස්සේ
0: මේක ගන්න කියලා ඒක ඇචීව් කරාට පස්සේ එතනින් එහාට එයාගේ හිත මොලය මේ පිළිගන්නවා දැන් ඒක ලබාගෙන ඉවරයි කියලා. එතකොට එතනින් එහාට එයාට ඒකේ ලොකු වටිනාකමක් දැනෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඕනම දෙයක්.
2: මේ මේ ගීතය මනමත් කරන කියන ගීතය ඔයා ලිව්වේ අය දෙන්නගේ අදා මේ ආදරය ගැන හිතලාද? හොඳයි අපිට පුළුවන් ඒ ගීතයට සවන් දෙන්න මේ ඉන්දික උපමයිතුමා මේ ගීතේ ගායනය කරන්නේ සංගීත සපයන්නේ නවරත්න ගමගේ අපි සවන් දුන් ඒ ගීතයට දැන් පදමාලාව රිස්මිනා සමින්ගේ

0: පහන්න ඕන ඇත්තෙන්ම ඒ දෙන්න එකතු නොවුන්ඩ නොවෙන්න හේතුවක් තිබුණාද?
1: ඒ දෙන්න දැන් අපි ගමේ ඉස්කෝලෙට ගියපු කාලේනේ ඒගොල්ලෝ 6-5 කියලා යාළු වෙලා හිටියේ.
0: ඔව්.
1: දෙන්න එකම ඉස්කෝලෙට ගියේ.
0: ඔව්.
1: ඒ ලෙවල් කරන්න. මම වත්තල සෙන්නෙන් සලට ගියා. සෙන්නෙන් ගියා. ඒගොල්ලෝ සෙබස්තියන් එකට ගියා. ඊට පස්සේ කොහමහරි ඒගොල්ලෝ වෙන් වුණා. දෙන්න වෙන දෙන්න එක තමයි මේ දැන් දේ. ඒ වුණත් දැන් අර බොයි එහෙම කතා කරනවා. කතා කරපුවාම අහනවා
0: කාලයක් යනකම් ඒක අමතක කරන්න සමහරට දෙන්නගේ පළමු ආදරේ වෙන්නත් පුළුවන්. පළමු ආදරේ දැන් ගොඩක් අයට අමතක කරන්න බෑනේ. අන්න ඒ නිසා එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වුණාට ඉතින් එයාගේ සැප දුක හොයලා බලන එක සාමාන්‍ය දෙයක් නේද? එයා ජීවත් වෙලා ඉන්නවනම් එයාගේ ඔයා දන්න කෙනෙක් හම්බුනාම අහනවා. ඒක සාමාන්‍යයි. එහෙම මං කියන්නේ මමත් එහෙම අහලා තියෙන නිසා.
2: අන්න දැක්කද බලලා මැල්ලුම් කන්නේ. රංජන්ව වෙනම දවසක ඉන්ටර්විව් කරන්න ඕන රංජන්.
0: හොඳයි හොඳයි. නැති අතීතයේදී සමහර දේවල් මතක් වෙනකොට අපි කල්පනා කරන්න ඕන ඒවා අපි ඇයි එහෙම කරගත්තේ කියලා නේ. ඒකනේ එහෙම උනේ මොකද කියලා හිතෙනවා. ඒ සමහර දේවල් මම ඇහුවා
2: රංජන්ට තියෙනවා මං හිතන්නේ වෙනම ගීත සෙට් එකක් එයාගේ අතීතය සම්බන්ධ නේද රංජන්?
0: ඔව් අනේ ගොඩක් තියෙනවා ගීත ගොඩක් තියෙනවා. ඒකේ මේ වෙලාවත් වැඩේ වෙලා තියෙන මේ ගීත අහන්න වෙලාවක් නැතිකමනේ. ඒකනේ ගීත වල ඒ ගීත ඇහුවම වේදනාවකුත් වෙනවා සතුටකුත් වෙනවා. අනිත් පැත්තෙන් බැලුවම එක පැත්තෙන් එහෙම දේවල් එහෙම වුණ එකත් හොඳයි කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා. ඒකනේ සමහර අය එකතු නොවුණා කියන එකේ දුක තිබුණත් එහෙම එකතු නොවුණ එක හොඳයි කියලා හිතෙනවා නේද? ඉතින් එහෙම වෙන්නත් පුළුවන්. දැන් මේ දෙන්න එකතු නොවුණා කියලා ප්‍රශ්නයක් නැහැනේ. මේ දෙන්න හොඳින් ඉන්නවනේ දීවත්තල.
1: ඔව්
0: ඔව් හොඳයි. අපිට දැන් තව ගීත කීපයක් වාදනය කරන්න පුළුවන්. ඔයා කැමති ගීත වලින් මම කැම මම තෝරගත්ත තවත් ගීතයක්. ඒ ගීතය තමයි ඉන්න ඔයා තෝරගෙන තියෙනවා TM ජයරත්න ගායන සිතින් මා නොසලී කියන ගීතය. මේකට විශේෂ හේතුවක් තියෙනවද රිස්මීන? විත්තරත්නායකගේ පෙම්බර මදු කියන ගීතය. ඒකට විශේෂ දෙයක්
1: විත්තරත්නායකයන්ගේ හඳයි මියුසික් එකයි ඔක්කොම
0: එකට ගෑන කොට පුදුම ලස්සනක් තියෙන.

0: ඉතින් කාලේ ගෙවිගිය තෙරුණේවත් නැහැ. අද අපේ ලංකා රේඩියෝ වීකෙන්ඩ් ෂෝ එකේ වැඩසටහනට එකතු වෙලා ඔබේ සුන්දර අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට රිස්මිනා ඔබට ගොඩක් ස්තුතියි.
1: ඔව්, ඔබේ සියලු ඉදින් නිර්මාණ කටයුතුවට ලංකා රේඩියෝ අපේ හද පිරිසුව පැතුම් මේ සමග තියෙනවා. රිස්මිනා, ඔයාට ඔයාට යමක් කියන්න තියෙනවද?
2: විසිපහක් විතර දැනට දීපු ඒවෙන් තම ආවේ නැහැ. ඒ කියන්නේ සමහර ඒවා ට්‍රැක් හදලා තියෙනවා. සමහර චිත්‍රපට දිගීත දෙකක් තියෙනවා, ටෙලි නාට්‍ය ගීත තුනක් තියෙනවා, වේදිකා නාට්‍ය ගීතත් දෙකක් තියෙනවා. ඒවත් එක්ක තමිල් ඒවා 10කුයි සිංහල ඒවා 15ක් වගේ තියෙනවා.
1: ඒවට ගායක තෝරගෙන තියෙන්නේ ඒ ගීත ගායනය කරන.
2: ඔව් ඔව්, ගායනය කරන අය කියන්නේ මද නිර්ලගෙන කරන්න අරගත්තු අයගේ තමයි ගොඩක් තියෙන්නේ. එහෙමයි, කියන්නේ සමහර ඒවා ට්‍රැක් හදලා තියෙනවා. ට්‍රැක් හදලා සින්දු කියලා ඒවා මික්ස් කරගෙන නැතුව එහෙම ටිකක් තියෙනවා කීපයක්. ඒ වගේ අර ට්‍රැක් එක හදලා ඔක්කොම හදලා මේ වොයිස් කරන්න නැති ඒවා එහෙම ටිකක් තියෙනවා. ඒ ටික ඉදිරියේදී
1: අපිට අහන්න ලැබෙනවා ඉදිරියේදී.
2: ඔව්, ඉතින් බොහොම ස්තුතියි මාව මේ වැඩසටහනකට සම්බන්ධ කරගත්ත එක ගැන.
1: අපි ස්තුතිවන්ත වෙනවා ඔයාගේ, ස්තුතිවන්ත වෙන්න ඕන ඔයා අපේ වැඩසටහනට පැමිණීම ගැන, සම්බන්ධ වීම ගැන. ඒ වගේම තමයි අපි ඉදිරියට බලාපොරොත්තු වෙන ඔබෙන් රසබර ගීත අසන්න. ඔබ කිව්වා වගේම ගීත 25ක් විතර තියෙනවා කිව්වනේ. දැන් අපිට ඉදිරියට අසන්න ලැබෙන ඒ ගීතත් මේ දැන් දැනට ලියා තිබෙන ගීත වලට සමාන වෙන්න පුළුවන් මං හිතන හැටියට. ඒ නිර්මාණ කටයුතු වලට අපේ හදබැදී ආදර සුභපැතුම් ඔබට.
0: මෞරිස් මිනා, ඉතින් අපි සුභපතනවා ඔයාගේ ජීවිතේ ඉදිරි කටයුතු සියලුම දේට සාර්ථකව සිද්ධ වෙන්න කියලා. එහෙනම් ඉතින් අපි අදට සමුගන්නවා ආයෙත් මේ වගේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකකින්. ලංකා රේඩියෝ අපි ඔයාලව හම වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සමුගන්න ප්‍රාර්ථනා කරනවා හැමෝටම සුන්දර සති අන්තයක් වෙන්න කියලා. මම නීකා.
1: නැවතත් අපි හමුවන්නේ ලබන සතියේ මේ වේලාවට 10:00 ලංකා රේඩියෝ වැඩසටහනත් සමග. එතෙක් ඔබ සැමට වාසනාව, සතුට පිරිස සතියන්තයකට වගේම සතියකට ආශිර්වාදන. මම රංජන් ධර්මරත්න. වියසින් වීඩදා නෙක්ස්ට් වෝක අප් ඩ්‍රයිසෙන් නුව හිය බයි රාඩියෝ ඩාම්ස්ට් මිට ලංකා රාඩියෝ සෙන්ඩුම් ඉස් උන්සෝ ඉස් ආලන් සුපර් ටෝලර් සොනිග වෝක අප් පුම්සෙන් නුව ගිප්ටස් පොලිස රාඩියෝ සෙන්ඩුන් බීගොස් හිය බයි රාඩියෝ ඩාම්ස්ට් It's my colleague Alice Flister.